0: For music, culture and community news, listen to 4EB FM 98.1, a multi-language station for a multicultural Queensland.
1: Next, the Sri Lankan program.
2: FM Taranga 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

0: ආයුබෝවන්. ඔබ මේ සවන් දෙන්නේ 4EB ගුවන් විදුලියේ ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන ඉරිදා අරුණැල්ල වැඩසටහනට. අද වැඩසටහන මෙහෙයවන මම ලක්මිනී කීරවැල්ල. අද මට තාක්ෂණයෙන් සහ කතනයෙන් වෙනද වගේම සහාය වෙනවා ජනක වීරසිංහ. ආයුබෝවන් ජනක.
1: ආයුබෝවන් ලක්මිනී.
0: ඒ වගේම අද වැඩසටහනට අපි අමුත්තකුත් මැදිරියට ගෙනල්ලා තියෙනවා. ඊට කලින් අපි වැඩසටහන් පෙළ ගැස්ම ගැන කතා කරොත්ින් මේ ළඟදී මෑතකදී සිදු වූ සුපර්නුවේෂන් වෙනස්කම් ගැන කතා කරන්න, ඒ වගේම සජීවී ගීත ඔබ වෙත ගෙන එන්න, ඒ වගේම බැමිණි තියාසාය අතරතුරේදී බුදුදහම රැකගත් හැටි ඔබ වෙත ගෙන එන්න, ඒ වගේම මෑතකදී නිකුත් වුණු උමාරියාගේ ගීතයක් ගැන විශේෂ කතා බහක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනද වගේම මම මගේ වැඩසටහනට මගේ සහෝදරයවා මැදිරියට කැඳවගෙන ඇවිත් තියෙනවාද. ඔහු අනුරාධ කීරවැල්ල. ඉතින් ඔහු කිව්වා මට අනං අද අක්කේ කතා කරන්න කියන්න එපා, මම කතා කරන්න ගියොත් එහෙම මේ සින්දුවත් එපා වෙනවා මිනිස්සුන්ට එහෙම කියලා. එහෙනම් මම ඔහුට කතා කරන්න අද අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ඔහුට පොඩි අසනීප ගතියකුත් තියෙනවා. ඒක නිසා මේ ඒ ගැනත් මතක තියාගන්න. ඉතින් අපි මුලින්ම අනුරාධ කීරවැල්ලගේ මියුරු ගීතයකට සජීවීව සවන් දීලා වැඩසටහනේ අනිකුත් අංගවලට යොමු වෙමු.
2: බොහොම ස්තුතියි ලක්මිනී.

0: හරිම ලස්සනයි අනුරාධ. ඉතින් වැඩසටහන පටන් ගන්න ඔයිට වැඩිය ලස්සන විදියක් ඉතින් හිතාගන්න අමාරුයි නේද? ඉතින් මට ආයිබෝන් කියන අමතකුණානේ ජනකට. ආයිබෝන් ජනක කොහොමද ඉතින්?
1: ආයිබෝන් ලක්මිනි.
0: හරි, ඉතින් දැන් අපි සමයින දැන් අපි ගීතයකට සවන් දීලා ඉන්න නිසා වැඩසටහනේ අනෙක් අංගයට යොමුෙමු. අද මම කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවේ වැඩ කරන හැම කෙනෙකුටම ඉතා වැදගත්, නමුත් බොහෝ දෙනෙක්ට සම්පූර්ණයෙන් තේරුම් නොගන්න මාතෘකාවක් ගැන. ඒක තමයි සුපැනුවේෂන් හෙවත් විශ්‍රාම ඉතුරුම් ක්‍රමය. ඔස්ට්‍රේලියාවල සුප කියන්නේ සරලව කිව්වොත් අපි වැඩ කරන කාලයේදී රිටයර්මන්ට් එකට ඉතුරු කරන මුදල්. මොකද පෙන්ෂන් එකක් විශ්‍රාම වැටුපක් සහිත රැකියා ඇත්තටම නැති තරම් ඔස්ට්‍රේලියාවේ. ඉතින් එම්ප්ලෝය කෙනෙක්, ඒ කියන්නේ තමන් රාජකාරි කරන සානය පඩියට අමතරව මේ සුපර් ෆන්ඩ් එකට මුදල් දානවා. ඒ මුදල් ලෝง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට වර්ධනය වෙලා රිටයර්මන්ට් ඒජ් එකට ආවට පස්සේ, විශ්‍රාම දිවියට ආවට පස්සේ අපේ ජීවිතයට සපෝට් එකක්, ෆයිනෑන්ෂල් සපෝට් එකක් වෙනවා. මේ දවස්වල මේ සුපර් ගැන විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ මෑතකදී ඔස්ට්‍රේලියාවේ සුපැනුවේෂන් ටැක්ස් සිස්ටම් එකට සහ සෙල්ෆ් මැනේජ් සුපර් ෆන්ඩ් වලට අදාළව නවතම වෙනස්කම් කීපයක් සිදුවීම. ඉතින් මේ සුපැනුවේෂන් කියන්නේ මේ ඔස්ට්‍රේලියාවේ තියෙන අනිවාර්ය විශ්‍රාම ඉතුරුම් සිස්ටම් එකක්. බොහෝම සේවකයින්ට රාජකාරි කරන ස්ථානයෙන් එම්ප්ලෝයර් සුපර් කන්ට්‍රිබියුෂන් ලැබෙනවා. ඒ මුදල් ඉන්ඩස්ට්‍රි ෆන්ඩ්, රීටේල් ෆන්ඩ්, පබ්ලික් සෙක්ටර් ෆන්ඩ්, කෝපරේට් ෆන්ඩ් හෝ ඔය SMSF එකක තබා ගන්න පුළුවන්. මේ සාමාන්‍ය මේ ගිනුම් අපේ තියෙන ගිනුම්මක මුදල් තියනා වගේ නෙමෙයි. සුපර් ෆන්ඩ් එකේ මුදල් ෂෙයාස්, බොන්ඩ්ස්, ප්‍රොපර්ටි, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, කෑෂ් වගේ ඇසට් වල ඉන්වෙස්ට් කරනවා. ඒ නිසා සුපැනුවේෂන් බැලන්ස් එක මාකට් එකේ, ඔස්ට්‍රේලියාවේ තියෙන මාකට් එක අනුව වැඩි වෙන්න අඩු වෙන්න පුළුවන්. ගිනුමකට සාමාන්‍ය ඉතුරුම් ගිනුමකට වඩා වැඩි රිටර්න් එකක් එන විදිහට තමයි සුපැනුවේෂන් අකවුන්ට්ස් හැදිලා තියෙන්නේ. දැන් ඔය වෙනස තමයි, මේ ඔය වෙනස, ඔය ටැක්ස් වෙනස හඳුන්වන්නේ ඩිවිෂන් 296 කියලා. මේ නව වෙනසක් විදියට ඩිවිෂන් 296 ටැක්ස් එක ක්‍රියාත්මක වෙන්නේ වැඩිපුර සුපර් බැලන්ස් තියෙන පුද්ගලයන්ට අදාළ ටැක්ස් එකක් විදියට. සරලව කිව්වොත් පුද්ගලයෙක්ගේ මුළු සුපැනුවේෂන් අගය මිලියන 3ට වඩා වැඩි නම්, ඒ මිලියන 3ට වඩා වැඩි කොටසට අදාළ ටැක්ස් එක අදාළව අමතර ටැක්ස් එකක් වැටෙනවා. මිලියන 3 සිට මිලියන 10 දක්වා ඇති බැලන්ස් එකට 30% පොලියක්, 30% ටැක්ස් එකක් එනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් මිලියන 10ටත් වැඩිය වැඩි බැලන්ස් එකකට 40% දක්වා යන්න පුළුවන්. ඒක මේ මාසේ ජූලි පළවෙනිදා ඉඳන්, ජූලයි මාසේ පළවෙනිදා ඉඳන්, ඒ කියන්නේ ළමන සතිය ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ඉස්සර තිබුණේ සුපර් ෆන්ඩ් එකක ඉන්වෙස්ට්මන්ට් වලට කන්සෙෂන් රේට් එකකට තමයි ටැක්ස් එකක් වැදුනේ. බොහෝ වෙලාවට ඒ මේ මුළු බැලන්ස් එකටම 15% ටැක්ස් රේට් එකක් තමයි තිබුණේ. දැන් අපි දන්නවනේ අපේ සාමාන්‍ය එදිනෙදා අපි අපේ ආදායමට එක කියන්නේ ටියර් ටැක්ස් එකක්නේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ එහෙම නැතුව මුළු තියෙන බැලන්ස් එකටම 15% ටැක්ස් එකක් තමයි මුලින් තිබුණේ. ඒ කියන්නේ මේ මිනිස්සෙක් ගාව 1,02,000 තිබුණත්, මිලියන 2ක් තිබුණත්, මිලියන 20ක් තිබුණත් 15%යි වැදුනේ. නව තත්ත්වය යටතේ ආණ්ඩුව කියන්නේ ඒක විශාල සුපර් බැලන්ස් තියෙන අයට අසාධාරණයක් කියලා. අසාධාරණ විදියට ටැක්ස් එකක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට විශ්‍රාම දිවිය ඉතුරු කරගන්න ටැක්ස් එකට සුපර් ටැක්ස් කන්සෙෂන් එක මේ වැදගත්. නමුත් මිලියන ගණනක් තියෙන කෙනෙකුට එහෙම එකම ටැක්ස් ඇඩ්වාන්ටේජ් එක දීම සාධාරණ නෑ කියලා තමයි ආණ්ඩුවෙන් කියන්නේ. ඉතින් එතකොට දැන් අර ඉස්සලා කිව්වා වගේ මිලියන 3ට වඩා වැඩි නම් වැඩිපුර ටැක්ස් එකක්, ඒ වගේ මිලියන 10ට වඩා වැඩි නම් ඊටත් වඩා වැඩි ටැක්ස් එකක් මේ සුපර්නුවේෂන් වලට අය කරන්න තමයි ජූලයි පළවෙනිදා ඉඳන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ලෝ ඉන්කම් වර්කර්ස්ලා ගැනත් පොඩි වෙනසක් තියෙනවා. ලෝ ඉන්කම් සුපර්නුවේෂන් ටැක්ස් ලිස්ටෝ කියලා තමයි කියන්නේ. ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා. ලිස්ටෝ කියන්නේ ලෝ ඉන්කම් වැඩ කරන අයට සුපර්නුවේෂන් කන්ට්‍රිබියුෂන්ස් මත ටැක්ස් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් නොවෙන්න ගවර්මෙන්ට් එකෙන් පේමෙන්ට් එකක් ලබා දෙන සිස්ටම් එකක්. උදාහරණයක් විදියට මේ අඩුවෙන් ආදායම් ලබන කෙනෙක්ගේ පඩියට ටැක්ස් නොගෙව්වොත් සුපර්නුවේෂන් එකට 15%ක් ගෙවන්න වෙනවා. එතකොට සුපර්නුවේෂන් සේවිංස් එකෙන්නේ ඒක අඩු වෙන්නේ. ඒ ඔය ලිස්ටෝ එකෙන් ඒ අසාධාරණය අඩු කරන්න උදව් වෙනවා. ඒ හින්දා මේ ගවර්මෙන්ට් එක ආණ්ඩුව කියන්නේ වැඩි සුපර් බැලන්ස් තියෙන අයගේ කන්සෙෂන් අඩු කරලා අඩු ඉන්කම් ඇර්නර්ස් ලගේ බෙනිෆිට් එක වැඩි කිරීමේ සාධාරණීකරණය කිරීමේ සිස්ටම් එකක් කියලා. හැබැයි ඉතින් හැමෝම මේ වෙනස්කම පිළිගන්නේ නැහැ. ඔය විරුද්ධ මතධාරීන් විරුද්ධ පක්ෂයෙන් එන ප්‍රධාන විවේචනය තමයි මේක මේ ඇස්පිරේෂන් එකට උනන්දුවට පහරක් කියන එක. ඒ කියන්නේ ජනතාව වැඩ කරලා ඉන්වෙස්ට් කරලා රිටයර්මන්ට් එකට ලොකු ගාණක් එකතු කරාම ගවර්නමන්ට් එකෙන් ඒකට ටැක්ස් එකක් දාන්න පටන් ගන්නවා කියලා. ඒ වගේම තවත් විවේචනයක් තමයි ඔය මිලියන 3 කියන එක අද ඉහළ වගේ පෙනුනට ඕක අපි විශ්‍රාම යන කාල වෙනකොට මේක ලොකු මේ ගාණක් නොවෙන්න පුළුවන්. ඉතින් ඒතකොට ඒකටත් වැඩිපුර ටැක්ස් එකක් ගෙවන එක අසාධාරණයි කියලා. ඉතින් කොහොම හරි මේ ෆයිනල් වර්ෂන් එකේ ඔය එක එක මේ ආගියුමෙන්ට්ස් ගිහිල්ලා කන්සෙෂන් එක යම් පමණකට අඩු කරලා තියෙනවා. නමුත් අර මේ 105 මිලියන 3 සහ මිලියන 10 මේ ලිමිට්ස් තාම ඒ විදිහටම තියෙනවා. ඕක තමයි පළවෙනි ටැක්ස් වෙනස. ඊළඟට අනිත් එක තමයි මං හිතන්නේ මේක තමයි අපිට වැදගත් වෙන එක. මොකද මේ අපි මේ මයිග්‍රන්ට්ස්ලා විදියට මිලියන 3ක සුපර්නුවේෂන් බැලන්ස් එකක් තියෙන අය අඩුයි කියලා තමයි මට හිතෙන්නේ. අපිට අදාළ වෙන එක තමයි මේ self manage super fund කියන සුපර්නුවේෂන් ක්‍රමයේ ඇතිවෙච්ච වෙනස්කම්. self manage super fund කියන්නේ සාමාන්‍යයෙන් වෙන කම්පැනි එකකට අපේ සුපර්නුවේෂන් මුදල් දාන්න නැතුව fund manager කෙනෙකුට decision making බාර දෙනා වෙනුවට තමන්ම trustee කෙනෙක් විදියට අපේ විශ්‍රාම වැටුප, ඒ කියන්නේ super fund එක පාලනය කරන ක්‍රමය. ඒ self managed super fund SMSF එකක members ලට investment කරන එකේ තීරණය කරන්න වැඩි flexibility එකක් තියෙනවා. ඒ කියන්නේ shares, managed funds, cash, term deposits, commercial property, residential property වගේ assets වල invest කරන්න පුළුවන්. මේ flexibility එක ආවට ඒකත් එක්කම responsibility එකත් වැඩි වෙනවා. ATO එකේ නීති, ඔඩිට් නීති, ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි නීති ඔය ඔක්කොම ඇතුළ තමයි අපේ මේ ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න පුළුවන්. මොකක්ද මේ එතකොට මේ ළඟදී ආපු වෙනස? වෙනස තමයි ඉස්සර අපිට මේ සුපර්නුවේෂන් එක තියලා බැංකු වලින් ණය ගැනීමේ හැකියාව තිබුණා ප්‍රොපර්ටි ගන්න. උදාහරණයක් විදියට සුපර්නුවේෂන් එකේ ලක්ෂ 3ක් තිබ්බා කියමුකෝ. ඒක බැංක් ලෝන් එකක් අරගෙන ලක්ෂ 7ක ලෝන් එකක් අරගෙන මේ 1 මිලියන් ප්‍රොපර්ටි එකකට යන්න ඔයාට පුළුවන්කම තිබුණා. නවතම නීතිවලට අනුව රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටි මිලදී ගන්න ණය ගැනීම තහනම් වෙනවා. දැන් දැනට ණයාරන් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. අලුතෙන් ණයක් ගන්නවා නම් ඒකට ඉඩක් දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේක රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටි නිවාස ණය සඳහා පමණයි. කමර්ෂල් ප්‍රොපර්ටි වලට ණය ගන්න තාම ඔබට අවස්ථාව තියෙනවා. එතකොට මේ ස්මෝල් බිස්නස් ඕනර්ස්ලට උදාහරණයක් විදියට බිස්නස් ප්‍රෙමිස් එක තමන්ගේ සුපර්නුවේෂන් එක හරහා මිලදී ගන්න තාම පුළුවන්කම තියෙනවා. දැන් ආණ්ඩුව කියන්නේ මේක දැන් ඔය සුපර්නුවේෂන් බොරෝයින් ලූප් හෝල් එක ඇතුලේ මේ ඔය හවුසිං අෆෝර්ඩබිලිටි ප්‍රශ්නෙට දායක වුණා කියලා මේ සුපර්නුවේෂන් එක හරහා ණය ගැනීමේ හැකියාව මගින්. දැන් අපි හැමෝම දන්නවානේ ඔස්ට්‍රේලියාවේ ඉතා විශාල මේ හවුසිං අෆෝර්ඩබිලිටි ප්‍රශ්නයක් තියෙන කියලා ඒගොල්ලන්ගේ ගවර්මෙන්ට් එකේ ආගියුමෙන්ට් එක වෙන්නේ මේ ඔස්ට්‍රේලියාවේ අලුතින් පළවෙනි වතාවට ගෙවල් ගන්න අයට හුඟක් අමාරුයි. මොකද මේ ඔය සුපර්නුවේෂන් වලින් හෝ ඉන්වෙස්ටර්ස්ලා මේ මාකට් එකේ ඉන්න නිසා. අපි දන්නවනේ අපි ගිය පාර වැඩසටහනෙන් කතා කරා ආණ්ඩුව වෙනස් කරා ඉන්වෙස්ටර්ස්ලාගේ ටැක්ස් බෙනිෆිට් ඇත්තටම නැති කරන තරමටම ඒ වෙනස්කම් සිදු කරලා තිබුණා ඔය හවුසිං මාකට් එකේ අෆෝර්ඩබිලිටි එක හදන්න. ඉතින් දැන් ඔය සුපර්නුවේෂන් කට්ටියත් ඉන්වෙස්ට්මන්ට් විදියට ඔය ප්‍රොපර්ටිස් ගන්න, ඒකට එතකොට ඒ තරඟකාරීත්වය අඩු කරන්න තමයි මේක කරේ කියලා. ඉතින් මේ ඒ දැන් ආණ්ඩුව කියන්නේ මේ සුපර්නුවේෂන් සිස්ටම් එක තියෙන්නේ රිටයර්මන්ට් විශ්‍රාම සුවය සඳහා ඉතුරු කරන්න මිසක් ඒ සල්ලි භාවිතා කරලා ප්‍රොපර්ටි මේ මොනවාද නිවාස ගන්න නෙමෙයි කියලා. නමුත් ඒ ඔපොසිෂන් කට්ටිය කියන්නේ මේ හවුසිං මාකට් එකේ ටැක්ස් ඇඩ්වාන්ටේජස්, නෙගටිව් ගියරිං, කැපිටල් ගේන්ස් කන්සෙෂන් ඔය ඔක්කොම තහනම් කරලා ඇඩ්වාන්ටේජස් අඩු කරලා කරන්නේ මේ හවුසිං මාකට් එකට අසාධාරණයක් කියලා. දැන් මේක ඇත්තටම මේ බොහෝ දෙනෙක් කියන්නේ මේක මේ කියන්නේ හුඟක් වෙල්ති පීප හුඟක් සල්ලි තියෙන අයට විතරක් අසාධාරණයක් නෙමෙයි. ඔය අමාරුවෙන් සල්ලි එකතු කරලා කොහොම හරි ගයක් ගන්න සුපර්නුවේෂන් එකට ඉතුරු කරන්න මහන්සි වෙලා වැඩ කරන අයටත් කරන අසාධාරණයක් කියලා. තව කට්ටියක් තව තර්කයක් තමයි දැන් මේ සුපර්නුවේෂන් වලින් ගන්න ගෙවල් ප්‍රමාණය මාකට් එකේ ඉතා කුඩා ෂෙයා එකක්. එතකොට ඒක අඩු කරලා මේ හවුසිං අෆෝර්ඩබිලිටි එකට මහා ලොකු වෙනසක් කරන්න අමාරුයි කියලා. මේක ඇත්තටම මේ පොලිටිකල් වින් එකක් මිසක් හවුසිං සප්ලයි ප්‍රශ්නයට ඇත්ත විසඳුමක් නෙමෙයි කියලා. ඉතින් දැන් අපි බලමුකෝ මේකේ මේ වෙනසේ හොඳ මේ චේන්ජස් වල හොඳ පැත්ත. පළවෙනි හොඳ පැත්ත තමයි සුපර් සිස්ටම් එකේ ෆෙයානස් වැඩි කිරීම. ඒ කියන්නේ ගුඩක් මේ සුපර්නුවේෂන් බැලන්ස් එක තියෙන අයට වගේම ඕඩිනරි සාමාන්‍ය වැඩ කරන අයට වගේම ලෝ ටැක්ස් ලෝ ඉන්කම් තියෙන අයටත් පොඩි සාධාරණත්වයක් වෙනවා මේ චේන්ජස් වලින්. ඊට අමතරව ඉතින් අර ගවර්මෙන්ට් රෙවනිව් ආණ්ඩුවට එන අමතර ආදායම ඒකත් අපිට ඉතින් හොඳ පැත්තක් කියලා ගන්න පුළුවන්. ඒ අමතර ලැබෙන අමතර ආදායම ඒජ් කෙයා, හෙල්ත්, එඩ්යුකේෂන් වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වගේ දේවල් වලට යොදා ගන්න පුළුවන්. අනිත් තව එකක් තමයි සුපර්නුවේෂන් එකේ තියෙන රිස්ක් එක අවධානම අඩු කිරීම. මොකද දැන් ඇත්තටම දැන් අපි ලොකු ණයක් අරගෙන සුපර්නුවේෂන් අපේ මේ විශ්‍රාම මේ දිවිය ගැනනේ දැන් මේ අපි කතා කරන්නේ. එතකොට ලොකු ණය ප්‍රමාණයක් අරගෙන ප්‍රොපර්ටි අරගෙන ප්‍රොපර්ටි මාකට් එක කඩාගෙන වැටුනොත් රිටයර්මන්ට් අපි රිටයර් විශ්‍රාම යන කාලය වෙනකොට අපිට එක සතයක්වත් නැති වුණොත් ඒක ලොකු රිස්ක් එකක්. ඉතින් ඒ රිස්ක් එකත් අඩු වෙනවා මේ වැඩෙන්. ඊළඟට අර ඉස්සෙල්ලා කිව්වාගේ හවුසිං මාකට් එකේ ඩිමාන්ඩ් එක යම් ප්‍රමාණයකින් හරි ඕකෙන් අඩු වෙනවනේ. එතකොට පොඩි ප්‍රමාණයක් වුණත් ඔය ෆස්ට් හෝම් බයර්ස්ලට පොඩි සහනයක් ඕකෙන් තියෙනවා. අවාසිපති ගැන කතාකරෝතින් එහෙම දැන් සුපනුවේෂන් රූල්ස් නිතර නිතර මෙහෙම වෙනස් වෙනකොට සුපනුවේෂන් සිස්ටම් එක ගැන තියෙන විශ්වාසය අඩු වෙනවා ජනතාවගේ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි රටකට. ඒ වගේම ඔය සුපනුවේෂන් එකේ තියෙන සෙල්ෆ් මැනේජ් සුපනුවේෂන් එක විශේෂයෙන්ම තියෙන ෆ්ලෙක්සිබිලිටි එක අඩු වෙන එකට අඩු වුණාම තමන්ගේ රිටයර්මන්ට් එක ගැන කතා කරන්නේ. එතකොට තමන්ගේ රිටයර්මන්ට් එක ගැන තියෙන ඩිසිෂන් එක ගන්න ගනිමේ මේ ලිමිටේෂන්ස් එනවා. ඒකත් ඉතින් ඇත්තටම අපේ පැත්තෙන් බැලුවොත් මේ අසාධාරණයි. අනිත් එක තමයි මේ තුන්වෙනි එක මට හිතෙන විදිහට මේ කම්ප්ලෙක්සිටි එක. මේ ඔය ඩිවිෂන් 296 කියන්නේ ඔය ටැක්ස් කැල්කියුලේට් කරන විදිය, ත්‍රෙෂ් හෝල්ඩ්, ඒවා මේවා මහා ගොඩක් රූල්ස් එකතු වෙලා ඒක හරිම කම්ප්ලෙක්ස්. ඉතින් ඒකත් මට හිතනවා මේ දැන් සාමාන්‍ය මනුස්සයාටනේ ඕක ඉදිරිපත් කරන්නේ ඒක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වැඩි කියලා. ඒ වගේම අනිත් එක තමයි ඔය මොන යම් හෝ හේතුවක් නිසා ප්‍රොපර්ටි මාකට් එකට මිනිස්සු වෙන එක අඩු වීම ප්‍රොපර්ටි මාකට් එකේ අන්සර්ටන්ටි එකට බලපානවා. ඒක ඉතින් අපි දන්නවනේ සාමාන්‍යයෙන් ප්‍රොපර්ටි මාකට් එක කඩාගෙන වැටුනොත් රටේ ආර්ථිකයට මොකද වෙන්නේ කියලා. ඒක නිසා ඒකත් ලොකු රිස්ක් එකක්. ඉතින් ඔය දැන් ප්‍රොපර්ටි මාකට් එක ගැන කතා කරොත් දැන් ඔය සෙල්ෆ් මැනේජ් සුපර් ෆන්ඩ් වලින් ණය අරගෙන ගෙවල් ගන්න ප්‍රමාණය ඉතා කුඩා ෂෙයර් එකක් නිසා ප්‍රොපර්ටි ප්‍රයිසස් එහෙම හදිස්සියේ අඩු වෙයි, ඒ කියන්නේ ඩ්‍රැමැටික් චේන්ජස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැබැයි ඔය ඒ සෙග්මන්ට් එක නැතිවීම තුලින්, ඒ කියන්නේ ඇත්තටම ණයක් ගන්න බැරි නම් සෙල්ෆ් මැනේජ් සුපර් ෆන්ඩ් එකෙන් සල්ලි දීලා ගෙවල් ගන්න හරිම අමාරුයි. මං හිතන්නේ 0.1%වත් එහෙම මිනිස්සුන්ට සුපනුවේෂන් බැලන්ස් එකක් තියෙනවා කියලා. ඒක නිසා ඇත්තටම ඔය සෙක්ටර් එක, ඔය සෙග්මන්ට් එක මාකට් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න පුළුවන් මේ වෙනස්කම් නිසා. ඒක මේ ප්‍රොපර්ටි මාකට් එකට බලපානවා. නමුත් ලොකු චේන්ජ් එකක් වෙන්නේ නැහැ. හැබැයි ෆස්ට් හෝම් බයර්ස්ලාට පොඩි සහනයක් ඕකෙන් එන්න පුළුවන්. ඊළඟට දැන් සාමාන්‍ය වැසියෙකුට මේක බලපාන්නේ කොහොමද කිව්වොත්, ඉතින් ඔබගේ සුපනුවේෂන් එක 3 මිලියන් වලට වැඩිය අඩු නම් ඔය අර ඩිවිෂන් 296 ටැක්ස් එක ඔබට අදාළ වෙන්නේ නැහැ. සුපනුවේෂන් සෙල්ෆ් මැනේජ් සුපනුවේෂන් එකක් නැත්තම්, එහෙම නැත්තම් සෙල්ෆ් මැනේජ් සුපර් ෆන්ඩ් එකක් තියෙන හැබැයි ඕල්රෙඩි ඔයා ණයක් අරගෙන තියෙනවා නම් ඒත් ඔබට මේ චේන්ජස් අදාළ වෙන්නේ නැහැ. මේක අදාළ වෙන්නේ ඔබ හිතාගෙන ඉන්නවා නම් ඉස්සරහට සුපනුවේෂන් එකක් දැන් ඔගොල්ලෝ හදාගෙන යනවා ඊළඟ මාස 6 හරි අවුරුද්දේ හරි ණයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් අන්න ඔබට මේ වෙනස බලපානවා. ඒක නිසා එහෙම අදහසක් ඔබට තියෙනවා නම්, එහෙම මොනවා හරි ප්‍රොපර්ටි එකක් ගන්න බලාපොරොත්තුවකින් හිටියා නම් ඒක ගැන පොඩ්ඩක් හොයලා බලලා මොකද්ද වෙන්න ඕනේ කියන අදාළ ඩිසිෂන් එක ඕගලන්ට ගන්න පුළුවන්. ඉතින් විශ්‍රාමය කියන්නේ දුර දවසක් වගේ පෙනුනත් ඒ දවසට අපි සූදානම් වෙන්නේ අද ගන්න තීරණ වලින්. ඔබගේ සුපර් ස්ටේට්මන්ට් එක අවුරුද්දකට පාරක්වත් පොඩ්ඩක් බලන්න. කන්ට්‍රිබියුෂන්ස් මොනවද? මොනවද ෆීස්? ඉන්ෂුරන්ස් මොනවද? ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් මොනවද? රිටයර්මන්ට් ගෝල්ස් ගැන පොඩි අවධානයක් යොමු කරන්න. මොකද සුපර් කියන්නේ ඔබේ පඩියට අමතර කොටසක් විතරක් නෙවෙයි, ඒක ඔබේ අනාගත ජීවිතයේ, විශ්‍රාම ජීවිතයේ නිදහස, ආරක්ෂාව සහ සැනසීම සඳහා ඇති එකම ඉතුරුම. ඉතින් දිග කතාවක් පොඩ්ඩක් බෝරින් වුණාද දන්නෙත් නෑ. ඉතින් ඒක නිසා අපි තවත් ගීතයකට සවන් දුන්නොත් හොඳයි කියලා හිතනවා. ඊළඟට මම අනුරාධ කීරවැල්ලට ආරාධනා කරනවා තවත් ගීතයකින් අපිව රසවත් කරන්න කියලා.
2: Thank you, Lakmini.

0: சதி அந்த புவத் பசுவி பெரும
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් බදාදා දින සිට 30 වෙනිදාක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානියා පවසනවා. එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වර්ධනය මෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කරනවාදයිද දූත මණ්ඩල ප්‍රධානියා ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය වැඩසටහන යටතේ 5 වන සහ 6 වන සමාලෝචනයන්ට අදාළව විධායක මණ්ඩලයේ අනුමැතිය පසුගියදාහි විවුණා. මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලින් මේ දක්වා ඩොලර් බිලියන 2.4ක ණය මුදලක් නිදහස් කර තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක වලට අනුව නිල සංචිත අපේක්ෂා කළ පරිදි ඉහළ නංවා ගැනීමට රජය කටයුතු කර නැති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කලකට පසු මාධ්‍ය හමුවක් කඳවමින් ඔහු මේ බව සඳහන් කළා.
2: මූල්‍ය අරමුදල ඉලක්කණුව දල නිල විදේශ සංචිත පැවතිය යුතුයි ඇමරිකානු ඩොලර් බිලියන 9.27ක්. නමුත් අපිට තාම 7ක්වත් සපුරගන්න පුළුවන්කම ලැබිලා නැහැ. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අවසන් වෙනවා ලබන වර්ෂයේ මාර්තු මාසයේ 20 වෙනිදාට. ඒ අවසන් වෙන අවස්ථාව වන විට ඔවුන් දක්වලා තියෙනවා රට සතු දල ජාත්‍යන්තර මූල්‍ය සංචිතය වර්ධනය වෙන්න ඕනේ ඇමරිකානු ඩොලර් මිලියන 12.97ක්. හතකුත් නැති තත්ත්වය තුළ ඉදිරි වර්ෂය තුළදී ඒ 13 දක්වා ගමන් කරවන්නේ කෙසේද කියන බරපතල අර්බුදය තියෙනවා.
1: මේ අතර ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයේ අරමුණ ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාතු මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කළේ ආනයන සඳහා සිදු කරන ගෙවීම් විධිමත්ව අධ්‍යයනය කරමින් විදේශ විනිමය රටින් අනවශ්‍ය ලෙස පිටතට යාම වැළැක්වීම එහි අරමුණ බවයි. ඇතැම් පාර්ශ්ව ව්‍යාජ ලෙස සමාගම් ලියාපදිංචි කරමින් ආනයන අපනයන ක්‍රියාවලියට මුවා වී විදේශ විනිමය රටින් පිටතට යැවීමට කටයුතු කර ඇති ආකාරය පසුගියදා පාර්ලිමේන්තුවේදී දානාවරණය වූ බව ඔහු පෙන්වා දුන්නා. නව ගැසට් නිවේදනයේ යටතේ ආනයනකරුවන්ගේ ලිපිනය, ගිණුම් අංකය, ආනයනය කරන භාණ්ඩ ගෙවීම් සහ කරන මුදල් ඒකකයේ ඇතුළු සියලු තොරතුරු විධිමත්ව ලබා ගත යුතුයි. සෑම බැංකුවක් මගින්ම එක් එක් ගනුදෙනු වෙනුවෙන් වෙනම අංකයක් පවත්වාගෙන යා යුතු බවද මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දුරටත් ප්‍රකාශ කළා. මැද පෙරදිග ගැටුම් වලට විරාමයක් ලැබීමත් සමග ලෝක වෙළඳපොලේ මොරතෙල් මිල පහළ යාමක් සමග දේශීය ඉන්ධන මිල ගණන් පහත හෙළන ලෙස පාර්ශ්ව රැසකින් රජයට ඉල්ලීම් ඉදිරිපත් වනවා. කාජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ මේ මොහොතේ ඉක්මනින් මිල අඩු කිරීමට හැකියාවක් නැති බවයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවියද පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේ මේ මොහොතේ ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින ඉන්ධන මිල තවදුරටත් නොවෙනස්ව පැවතුනොත් ලබන අගෝස්තු සැප්තැම්බර් මාසවල විට එහි සහනය ජනතාව වෙත ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. නමුත් විපක්ෂයේ චෝදනා කරන්නේ ආණ්ඩුව ජනතාවට සහන නොදී හෘද සාක්ෂියට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි. ඉන්ධන මිල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් හා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් මෙලෙස අදහස් පළ කළා.
3: කලින් ගත්ත තෙල් තමා මේ වෙනකොට වෙළඳපොලේ තියෙන්නේ. එතකොට තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කළා තමා තෙල් ගත්තේ. මේ මුදලට අපි තෙල් විකුණන්නේ ඒකේ බරෙන් කොටසක් රජය දරන නිසා තමයි මේ 400 ගානකටත් අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් ලීටරයක් 700 ගානක් විය යුතුයි. තෙල් වල මිල අඩු වෙනකොට ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ.
4: අගමැතිතුමියට දැන් ටිල්වින් ලේකම්තුමා කියන දේවල් පේන්නේ නැහැ. ජනතාවගේ අමාරුව දැනෙන්නේ නැහැ. වැඩි කරනකොට කිසිම සාධාරණ හේතුවක් නැතුව අඩු ගණන් වලට ගෙන අපි ඕවා වැඩි කරා. දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල බැහැලා තියෙනවා. දැන් අපි ආනකොට කියනවා නෑ අපි දැන් මේ ගණන්ලා තියෙන වැඩි ගණන් වලට ඒක වැඩි කරන්න බෑයි කියලා. දැන් ජනාධිපතිතුමායි විජිත හේරත් ඇමතිවරයායි කිව්වනේ අපිට මාස 3කට ඩීසල් පෙට්‍රල් තියෙනවා කියලා මාර්තු මාසේ. එහෙම තියෙනවා නම් ඇයි මාර්තු මාසේ ඇතුලේ 4 බාරක් වැඩි කරේ? තෙල් නැවක්වත් ගේන්නේ නැත්. ඒද අපි කියනවා ආණ්ඩුව මේක මේ හර්ධ සාහසියට එකඟව වැඩ කරන ආණ්ඩුවක් නෙමෙයි. මේක තක්කඩි ආණ්ඩුව. දැන් අපි දැක්ක පකිස්තානයේ රුපියල් 87කින් අඩු කරලා තියෙනවා. ඉන්දියාවත් විශාල ප්‍රමාණයකින් අපිටත් පුළුවන් රුපියල් 100කට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන්න.
5: අපි හිතනවා ඉදිරි මාසයේ කහමාර දෙක ඇතුළතදී තෙල් මිලේ සහනයක් ලැබෙයි කියලා. මොකද ඔබතුමාලා දන්නවා අපි තෙල් ගන්නේ කඩේට ගිහලා බඩුවක් ගන්න වගේ නෙමෙයි කලින් ටෙන්ඩර් කරලා ගන්න. ඒ ටෙන්ඩර් වලට අනුව එනවයි අනිවාර්ය වශයෙන් මේ මිලටම ගන්න වෙනවා. නමුත් අනිවාර්යම වශයෙන් අපි හිතනවා අගෝස්තු මාසය සැප්තැම්බර් මාසය වෙනකොට මේ තත්ත්වයේ තිබුණොත් අනිවාර්යම ජනතාවට සහනයක් ලැබෙයි කියලා. මොකද ඒක ජනතාවට පමණක් නෙමෙයි රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි.
1: පසුගිය මහ කන්නේ නෙලා ලබාගත් වීවලට සාධාරණ මිලක් නොමැති බව පවසමින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් මේ වන විට විරෝධතා ආරම්භ කර තිබෙනවා. ගොවීන් චෝදනා කරන්නේ වී අලවි මණ්ඩලයේ ගබඩා වසදාම ඇති බවින් මහා පරිමාණ මෝල් හිමියන් ඉතා අඩු මුදලකට තමන්ගේ වී මිලදී ගැනීමට කටයුතු කරන බවයි. එබැවින් ආණ්ඩුව පොරොන්දු පරිදි වී කිලෝකට රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන ලෙස ගොවීන් ඉල්ලීම් කරනවා. එහෙත් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ යලකන්නේ අස්වනු තවමත් නිලීම පටන්ගෙන නොමැති බැවින් වී අලවි මණ්ඩලයේ ගබඩා වසදාම ඇති බවයි. මේ මොහොතේ ගොවීන් සතුව වී නොමැති බවත් වී ඇත්තේ ව්‍යාපාරිකයන් සතුව බවත් ඔහු කියා සිටියා. ගොවීන් තම අස්වනු මිලදී ගන්නා ලෙස බල කරමින් පසුගියදා පොළොන්නරුවේ මෙලෙස විරෝධතාවයක නිරත වුණා.
6: අපි මාධ්‍ය සාකච්ඡා රාශියක් තියලා ආණ්ඩුවට බලපෑමක් කරා. අපිට දෙන්න වී වලට මිලක් ගබඩා ටික අරින්න කොටා ටික අරලා අපේ වී ටික මිලදී ගන්න කියන ඒ ආයතනාව අපි ආණ්ඩුවට කිව්වා. ආණ්ඩුව එක දෙයකටවත් ගණන් ගත්තේ නැහැ. ආණ්ඩුව අපි ආණ්ඩුවට කියන්නේ දෙයනේ කියලා වී මිල වී කිලෝ එක 140ක්වත් කරපන්.
7: අපිට ගබඩා අරලා දෙන්න ඕනේ නැත්තම් ගබඩා අරී නැත්තම් මොල්ලු මේකේ මේ වී ගන්නෙ නැහැ. කරුණාකරලා අපි සාකච්ඡා කරන එකයි හැකියක්මනේ. ගබඩා ටික විවෘත කරලා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන වී ටික අරගෙන මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නේ මැදි ඉරාකරණය කරන්න ආණ්ඩුවට මැදිහත් වෙනන්න කියලා ඉල්ලීමක් කරන්න තමයි අද මේ ගොවි ජනතාවත් එක පාරට බැස්සේ.
1: ගොවි උද්ඝෝෂණ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා.
8: මෙහෙමයි නිසි ප්‍රතිපත්තියක් රජයට තියෙනවා. එතන ඇති වෙලා තියෙන්නේ වෙන තත්ත්වයක්. ඒ කියන්නේ රට පුරා කොහෙවත් නැති තත්ත්වයක් නේ එතන තියෙන්නේ. නිසි ප්‍රතිපත්තියක් නැත්නම් අනිත් තැන් වලත් ප්‍රශ්න මතුවෙන්න ඕනනේ. අනිත් තැන් වල මතුවෙලා නැහැ. පොළොන්නරුවේ යම් ප්‍රදේශයක තමයි මේ තත්ත්වය තියෙන්නේ. මේක මෙහෙමයි. වී අලවි මණ්ඩලය අපි රජය කියලා කියමුකෝ. වී අලවි මණ්ඩලය වී මිලදී ගන්නේ ගොයන් කපන කාලෙට. ඒ කියන්නේ ගොවියන්ගේ වී ගන්න. ව්‍යාපාරිකයන්ගේ වී අලවි මණ්ඩලය ගන්නේ නැහැ. වෙළෙන්දන්ගේව වී අලවි මණ්ඩලය ගන්නේ නැහැ. එතකොට ගොයන් කපන කාලෙට ගොවියගේ වී ගන්නවා. එතනින් ගොවියගේ ප්‍රශ්න විසඳනකොට වෙළෙන්දන්ගේ ප්‍රශ්න විසඳන්න වී අලවි මණ්ඩලය මැදිහත් වෙන්නේ නැහැ. ඕක තමයි ඔතන තියෙන මූලික ප්‍රශ්නේ. ඒතකොට දැන් වෙනකොට කොහෙවත් ගොයන් කපන්නේ නැහැ. ගොයන් කපනකොට තමයි වී අලවි මණ්ඩලය වී ගන්න. ඒ නිසා උද්ඝෝෂණ එකක් නෙමෙයි 100ක් තිබ්බත් කොළඹ නෙමෙයි වෙන කොහේ හරි තිබ්බත් වී අලවි මණ්ඩලය වී ගන්නේ ගොයන් කපනකොට. දැන් ගොයන් කපන කාලයක් නෙමෙයි.
1: මේ අතර විරෝධතා දක්වන ඇතැම් ගොවි නායකයන්ගේ පැටිකිරිය නුදුරේ දීම හෙලිකිරීමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා කියා සිටියේ.
9: දැන් අපි ඉස්සරහට ඔයි ගොවි නායකයෝ කියන අය දැන් මේ ඇත්ත ගොවි නායකයෝ කියන්නේ මම මේ කියන්නේ මේ අරගලවල ඉන්න ඇත්ත ගොවි නායකයෝ ඉන්න. හැබැයි ඒවා ඉන්න සජබි නායක. අන්න ඒගොල්ලන්ගේ කුප්‍රකට දේවල් ඉස්සරහදී හෙලි කරනවා. දැන් සමහර ගොවි නායකයෝ ඉන්න අක්කර 50-60 කරනවා. රජයෙන් හෙක්ටයාරයකට 30,000 ගානේ ලක්ෂ 8ක් 9ක් හම්බෙනවා. මේ රජේ සමහර ගොවි නායකයෝ කියලා ඉන්න අය ඔය වෙන දූෂණ කරන අය. ආණ්ඩුව පෙරලා ගන්න හදනවා. සමහර අය කසිප පෙරනවා ගම්වල. ඉතින් ආණ්ඩුව පෙරලා ගන්න ඕනේ ඇයි? එයාගේ ආණ්ඩුවක් හදාගන්න. ඒවට සහයෝගය ගන්න ආණ්ඩුවක් හදාගන්න. සම මේ හැම පුද්ගලයන්ගේ පිටිපස්සේ තියෙනවා ප්‍රශ්නය. එසා ගොවි ජනතාවගේ ඇත්ත ප්‍රශ්නයට අපි උත්තර දෙනවා. ඒ සඳහා අපි සාකච්ඡා කරනවා පොළොන්නරුවේ ගොවි උද්ඝෝෂණ වලට සැබෑ ලෙස මැදිහත් වෙච්ච ගොවියොත් එක්ක අපි සාකච්ඡා කරා. ඒගොල්ලෝ ගොවියන්ට අපි සාධාරණ මේ ප්‍රශ්නේ විසඳන විදිය කියලා දුන්නා. හැබැයි ගොවියන්ගේ මුවාවෙන් වෙස්වලාගෙන ඇවිදilla ඉන්න සජබේ UMP ඒකාබද්ධ විපක්ෂයේ ආදයන්ට අපි කතා කරන්න යන්නේ නැහැ.
10: මෙන්න ජන නිවේදන.
11: Professional Engineer of the Year 2026 Queensland. The Queensland chapter of ISL is pleased to announce the launch of the Professional Engineer of the Year 2026 awards. Professional engineers with an engineering degree recognized by ISLO Engineers Australia are invited to submit their nominations. Nominations close on 3rd of July 2026. For more information, please visit the ISL Queensland chapter website www.islqld.org or contact Tanuja Ranavaka on 0479-122-636 or Jayanath Pera on 0450-933-721.
12: 48 different languages, 50 different cultures, and just one radio station, 4EBFM.
13: Listen to 4EBFM and the world is yours.
14: Then, අපි කතා කරන්න යන්නේ මේ දවස්වල සංගීත ලෝකයේ විශාල කතාබහක් ඇති වෙලා තියෙන ගීතයක් ගැන. මේ ගීතය අර මේ ගොඩාක් මාකට් වෙච්ච, අපේ භාෂාවෙන් කියන මාකට් වෙච්ච ගීතයක් නෙමෙයි තාම. හැබැයි අහපු අය සංගීතය ගැන දැනුමක් තියෙන සහ ඒ ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන ගොඩක් අය අපූරු අත්දැකීමක් කියලා හඳුන්වන අපූරු නිර්මාණයක් ගැන. ඒ තමයි තේල කටාහ ගාථා කියන ගීතය. සමහර ගීත ජනප්‍රිය වෙන්නේ ලස්සන තනුවක් හින්දා. තවත් සමහර ගීත ජනප්‍රිය වෙන්නේ ප්‍රබල ගායනය හින්දා. හැබැයි ඉතාම කලාතුරකින් පද රචකයා, සංගීත නිර්මාපකයා, ගායකයා යන තුන්දෙනාම එකම දැක්මකින් වැඩ කරලා බිහි කරහම කාලයක් පුරා මතකයේ රැඳෙන නිර්මාණයක් බිහි වෙනවා. දැන් අපි දන්නවා මේ I will always love you, Celine Dion-ගේ Titanic ගීත, ඒ වගේ තියෙනවා ජීවිත කාලය අපේ ශතක ගණනාවක් පුරා තියෙයි කියලා හිතන සින්දුවක්. මගේ දැනුමේ හැටියට මේ ගීතයත් ඒ වගේ නිර්මාණයක්, මේ තේල කටහ ගාථා කියන්නේ. ඉතින් මේ ගීතය ගැන කතා කරොත් සමහරුන් හිතෙන්න පුළුවන් මේ සින්දුවක් ගැන මෙච්චර කියන්නේ මොකද කියලා. නමුත් මේ සින්දුවට සවන් දුන්නහම මට හරීම අමුතු අත්දැකීමකට, අමුතු රසවින්දනයක් තමයි මට ලැබුණේ. ඒක නිසා මට හිතුණා නිකන් මේ ගීතය වාදනය කරනාට වැඩිය ගීතය ගැන පොඩ්ඩක් කතා කරලම වාදනය කරන්න ඕනේ කියලා. මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්න, නමුත් කොච්චර හුවත් හැම පාරක්ම ඒ කතාව අහනකොට හද සසල කරන කතාවක්. කැලණිතිස්ස රජුගේ දිහිනිය විහාර මහාදේවිය ගැන. මහා වංශයට අනුව කැලණි රාජධානියේ සිදු වූ අසාධාරණ ක්‍රියාවන් නිසා මුහුද උදහස වූ බවත්, රට විනාශ වීමට පටන්ගත් බවත් සඳහන් වෙනවා. ජනතාව විශ්වාස කරේ මේ කෝපය සංසිඳවන්න නම් රජ කුමරිය, රජුගේ දියණිය මුහුදට පූජා කළ යුතු බව. ඒ මොහොතේ රජුගේ දියණිය වුණු විහාර මහාදේවිය රට වෙනුවෙන් ජීවිතය පූජා කරනවා. ඇය නැග්ගේ මරණය දන්නා නැවකට. නමුත් ඇය හිතුවේ තමන් ගැන නෙමෙයි රට ගැන. ඒ නිසාම ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු මහා ජාතික පරිත්‍යාගයේ සංකේතයක් විදියට අදටත් මේ විහාර මහාදේවිය සැලකෙනවා. තේල කටාහ ගාථා නමම අපූරුයි. මට මේ නම මේ ඉංග්‍රීසියෙන් YouTube එකේ තියෙන්නේ. නම කොහොමද මේ කියන්නේ කියලා හොයාගන්න ටිකක් වෙලා ගියා. මේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය තමයි මේ තේල කටාහ ගාථා කියන්නේ මොකද්ද? පුරාණ බෞද්ධ සාහිත්‍යයේ තේල කටාහ ගාථා යන නමින් හැඳින්වෙන කාව්‍ය සම්ප්‍රදායක් තියෙනවා. එහි ජීවිතයේ අනිත්‍ය බව, මරණය, කර්මය, අධ්‍යාත්මික ගමන වැනි ගැඹුරු තේමා ගැන සඳහන් වෙනවා. මේ ගීතය ලියලා තියෙන චන්ද්‍රසේන තලංගම මහතා මේ නම යොදාගන්නේ විහාර මහාදේවියගේ කතාව හුදෙක් ඓතිහාසික සිදුවීමක් නෙමෙයි, ජීවිතය, පරිත්‍යාගය, අනාගතය ගැන භාවනා කරන කාව්‍යයක් ලෙස ඉදිරිපත් කිරීමට කියලා තමයි බොහෝ විචාරකීන් කියන්නේ. දැන් මේ චන්ද්‍රසේන තලංගම මහතා ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවා. දශක ගණනාවක් පුරා සිංහල සංගීතයට අසමසම කාව්‍යමය වටිනාකමක් එකතු කළ ගේයක පද රචකයෙක්. ඔහුගේ පදවල විශේෂත්වය වුණේ ඔහු කතාවක් කියන්නේ නැහැ, පද පෙළක් නෙමෙයි. ඔහු රූප මවනවා, ඔහු විස්තර කරන්නේ, ඔහු අපිට හිතන්න සලස්සනවා. හොඳ කවියෙක් කියන්නේ වචන අඩුවෙන් භාවිතා කරලා හැඟීම් වැඩියෙන් දෙන කෙනෙක්නේ. චන්ද්‍රසේන තලංගම කියන්නේ එවැනි පද රචකයෙක් කියලා තමයි මට හිතෙන්නේ. මේ ගීතයේ පළමු පදයෙන්ම මැවෙන දේ බලන්න. පළමු පදේ කියන්නේ සයිරු රැල් වියරුවි ගොඩ ගලද්දී මුහුදු ලිහිණියන් හඬනවා අනතුරක් දැනි. කොච්චර ලස්සන ආරම්භයක්ද. ඊට පස්සේ කියනවා මුහුදු රළු වෙලා රළ ගොඩට එනවා, මුහුදු ලිහිණියන් කෑ ගහනවා. මේ සාමාන්‍ය කාලගුණ විස්තරයක් නෙමෙයි. ස්වභාව ධර්මයේම අනතුරක් දැනගෙන කම්පා වෙනවා වගේ රූපයක් තමයි මැවෙන්නේ. ඉතින් චන්ද්‍රසේන තලංගමයන්ගේ මේ වචන කීපෙන්ම විශාල දර්ශනයක්, සිනමා දර්ශනයක් වගේ අපේ ඇස් ඉදිරියේ මැවෙනවා. පරිත්‍යාගයේ තීරණය ඊළඟ පදවලින් මේ විහාර මහදේවියගේ සිත අපිට අහන්න සලස්සනවා. විහාර මහදේවිය මෙහෙම කියන මේ ගීතේ, නුඹ තැනූ නෞකාවේ පාවී යන්නම්, සයුරට බිලිවී රට දැය මුදා ගන්නම්. මේ පදවල තියෙන බියක් නෙවෙයි පරිත්‍යාගයක්. ඇය තම ජීවිතේ බේරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඇය හිතන්නේ රට බේරගන්න. ඒක නිසා මේ ගීතේ මම කියන වචනය ක්‍රමයෙන් අපි බවට පත් වෙනවා. සයුර සනසා පසු රට දය සනසමි. ඒක තමයි මම ආසම පදපේලිය. සයුර සනසා පසුව රට දය සනසනිමි. මුහුද සංසුන් කිරීම කියන්නේ ඔය මුහුද නවත්වන විතරයි, නවත්වන එක විතරක් නෙමෙයි මට හිතෙන්නේ. එය රටේ සාමය නැවත ඇති කිරීමේ සංකේතයක්. එක කාන්තාවකගේ පරිත්‍යාගයෙන් මුළු ජාතියකටම අනාගතයක් උදා වෙනවා. ඒක තමයි මේ ගීතේ ප්‍රධාන පණිවිඩය. ඕක තමයි පදපේලිය කතාව. දැන් අපි මේ සංගීතඥයා ගැන කතා කරමු. මේ තනු නිර්මාණය කරලා තියෙන්නේ චරිත් අතලගේ. චරිත් අතලගේ කියන්නේ අද ශ්‍රී ලංකාවේ නව පරපුරේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ කොම්පෝසර්, මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් කිව්වොත් නිවැරදි. චරිත්ගේ මේ සංගීතයේ විශේෂත්වය තමයි ඔහු අර ගීතයෙන් ගොඩාක් කෑ ගහන සංගීතය තමයි අපිට සංගීතයෙන් තමයි කතාව කියන්නේ. ඔහු නිශ්ශබ්දතාවයටත් සංගීතයේ කොටසක් දෙන්න දන්නවා. මේ ගීතයේ දැන් ඔය ඔබලාට මේක සමන් දෙනකොට අහන්න පුළුවන් මුහුදේ රළවල චලනය දැනෙනවා මේ සංගීතයේ. එතකොට මේ පර්කෂන්, කොය, හාමනීස්, ස්ට්‍රිං අරේන්ජ්මන්ට්ස් මේ හැමදේම එකතු වෙලා හරි සිනමා රූපී චිත්‍රයක් මවනවා. ඔබට ඇස්පියාගෙන මේ ගීතය අහන්න පුළුවන්. එතකොට මුහුදත් පේනවා, නැවත් පේනවා, විහාරමාදේවියත් දැනෙනවා. මේ ගීතය ගැන කතා කරන බොහෝ දෙනෙක් එකඟ වෙන කාරණයක් තමයි මේ ගීතයට උමාරියාට වඩා සුදුසු හඬක් හොයාගන්න බෑ කියන එක. ඒකට මමත් එකඟයි. ඇගේ හඬේ ක්ලැසිකල් පසුබිමක් තියෙනවානේ. ඒකම ඇගේ ගායනා කරන හැඟීම, ඒ හැඟීමෙන් ගායනා කරන ආකාරය. විහාරමාදේ මහදේවී කියන්නේ රජකුමරියක්නේ. ඒ හැබැයි ඒකම ඇය බිය දැනෙන මිනිස්සේ. ඒ හැඟීම් දෙකම උමාරියාගේ හඬින් අපූර්වට එළියට එනවා මේ ගායනෙන්. බලෙන් මේ හරිම පවර්ෆුලි ගායනා කරන තැනුත් තියෙනවා. නිහඬව හරිම සොෆ්ලි ගායනා කරන තැනුත් තියෙනවා. ඒ අතින් ඇගේ වෝකල් කන්ට්‍රෝල් එක නම් අතිවිශිෂ්ටයි. ඉතින් මම කියවනේ මේක අර ඉතාම ලොකුවට මාකට් වෙච්ච ගීතයක් නෙමෙයි. නමුත් මේ ගීතය අහන අය නිකන් අදහනවා විදිහ වගේ තමයි මේ ගීතය අහන්නේ. මේ ගීතය නිකුත් වුණාට පස්සේ YouTube මාධ්‍යෙන් සහ Facebook වලින් ප්‍රතිචාර ගොඩාක් ගලාගෙන ඇවිල්ලා තියෙනවා. හුඟක් අය කියන්නේ මේක මාස්ටර්පීස් එකක්, වර්ල්ඩ් ක්ලාස් ප්‍රඩක්ෂන් එකක්, සිනමා විතවුට් මූවී කියලා කෙනෙක් සඳහන් කරලා තිබුණා. උමාරියාගේ දක්ෂතම පර්ෆෝමන්ස් එක කියලා. චරිත් අතලගේ has changed the sound of Sinhala music. එහෙම කියලා දාලා තිබුණා. මේක එකපාරක් අහලා ඉවර කරන්න බෑ. අහන්න පටන් ගත්තොත් ඇබ්බැහියක් වෙනවා. එහෙම කියලා. ඉතින් ඒ වගේම දැන් මේ ගීතයේ අවසානයේ කියනවා මේ උමාරියා, මම කැලණි තිස්ස රජදේවි නමින් විහාර මහදේවි. මේක තමයි නාට්‍යයේ ගීත මේ ගීතයේ ක්ලයිමැක්ස් එක. මේ වෙනකන් කතාව කවුද කියන්නේ, මොකද්ද වෙන්නේ කියලා අපිට කියන්නේ අන්තිම මොහොතේ තමයි කියන්නේ මම විහාර මහදේවි. එහෙම විතරක් නෙමේ අයන් අවසානයේ කියනවා, මගේ ගැමුණු කුමරු රජ වේවි, එලාරහා යුදවදීවි, මුළු රටම එකතු කරවි. ඇගේ ඇය තමන්ගේ ජීවිතය අවසානය නෙමෙයි කියන්නේ. ඇය රටේ අනාගතය තමයි කියන්නේ. තම පුතා දුටු ගැමුණු රජු බවට පත්වෙනවා, රට එක්සත් කරනවා, අසාධාරණය පරාජනය කරනවා, එහෙම කියලා. ඒක නිසා මේ ගීතය අවසන් වෙන්නේ දුකකින්, මරණයකින් එහෙම නෙමෙයි, බලාපොරොත්තුවෙන්. මරණය බලාගෙන ගියාට ගීතය අවසාන වෙන්නේ බලාපොරොත්තුවකින්. එක පුද්ගලයෙකුගේ පරිත්‍යාගයක් පරම්පරා ගණනාවක අනාගතය වෙනස් කරනවා කියන පණිවිඩේ. ඒක තමයි මේ ගීතයේ ක්ලයිමැක්ස් එක කියලා මට හිතෙන්නේ. ඉතින් තේල කටාහ ගාථා කියන්නේ හොඳ මෙලඩි එකක් තියෙන ගීතයක් විතරක් නෙවෙයි, චන්ද්‍රසේන තලංගමයන්ගේ කාව්‍යමය පද රචනයක්, චරිත් අතලගේගේ සිනමාත්මක සංගීත නිර්මාණයක්, උමාරියාගේ ආත්මීය ගායනයක්. මේ තුනම එකතු වෙලා බිහි වුණු සම්පූර්ණ කලා නිර්මාණයක්. ඔබ මේ සින්දුව මේ සවන් දෙනකොට මට මම ආදරයෙන් ආරාධනා කරනවා මේක ඔබ හැමදාම අහන ජාතිය ගීතයක් නොවෙන්න පුළුවන්. මේක ටිකක් සද්ද වැඩි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මම ආරාධනා කරනවා ඉතා ආසාවෙන් උනන්දුවෙන් මේ ගීතය අහන්න, විශේෂයෙන් අවසානය, ගීතයේ අවසානය ට සවන් දෙන්න. මොකද මගේ දැනුමේ හැටියට ඉතා කලාතුරකින් බිහිවන නිර්මාණ කිහිපයකින් එකක් මේ ගීතය. ඉතිහාසයට අයිති වෙන, කාලයකට අයිති නැති අතිසාර්ථක නිර්මාණයක් කියලා. ඉතින් ජනක, අපි මේ ගීතයට දැන් සවන් දෙමු.

ඉතින් ඕක තමයි සින්දුව. ඔබ මේ ගීතය ගැන මොකද්ද ඔබගේ අදහස? අපේ මේ මුහුණුපතේ මේ වැඩසටහන ගැන සඳහන් වෙන මුහුණුපතේ මේ පෝස්ට් එකේ සඳහන් කරන්නකෝ. ඉතින් දන්නෙම නැතුව වෙලාව පුරා හෝරාවකට ආසන්න වෙලා තියෙන්නේ. මම ඇත්තටම මේ වැඩසටහන ආරම්භයේදී කිව්වා මේ බැමිණිතියා සාය ගැනත් පොඩි කතාවක් කරනවා කියලා. නමුත් ඒක කරන්න අද වෙලාවක් නැති වෙයි කියලා තමයි හිතෙන්නේ. ඒක නිසා ඉතාම ඊළඟ වැඩසටහනේ අනිවාර්යෙන්ම ඒ සෙග්මන්ට් එක අරගෙන එනවා කියන පොරොන්දුවත් එක්ක අදට සමුගන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. හැබැයි සමුගන්න කලින් අනුරාධ කීරවැල්ලගේ තවත් මියුරු ගීතයක් ඔහුල ඇසි කරගෙන ඉන්නවා. ඉතින් සමුගන්න ඒ ඊට පෙර පොඩි මතක් කිරීමක් කරනවා. බදාදා රාත්‍රී 9ට අපේ සැඳැල්ල වැඩසටහන විකාශනය වෙනවා. ඒකටත් සවන් දෙන්න. ඒ වගේම හැම සතියේම 9ට උදෑසන 9ට ඉරිදා අපේ අරුණැල වැඩසටහනටත් සවන් දෙන්න කියලා ඕගලන්ට ආරාධනා කරන ගමන් ඔබ සැමට සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරන ගමන් ඔබගෙන් සමුගන්නා මම ලක්මිනී කීරවැල්ල අද මට තාක්ෂණයෙන් සහාය වුණු ජනකටත් බොහෝම ස්තුතියි. ඔබ සැමට සුබ සතියක්. ආයුබෝවන්.